ලාටේමට සයික් සැකුට සයා නෑටේලා පිවැල්ලෑලවෙන්නේ තේකංා ගග අඩුම්මිත් අම්ම කංගන්නෙන් තක්වට සාගේ මෑටිකුට මානට සයික් සැකුට්.

ලගේ ලවට ට සබසෝගේ මැත්න ලවචාවක නන ොබ මිපි වල පයනෙක් පට සිලලරගේ සිලරරි ුඩ නවම සිලරගේ නෑබලට මානකි බල්ලමෙන් හම් මකට මනිට් සංනාට මාලුතලු තුග සුලාමිගිත්සි තුසායක්සමෙන්.